අයිබුවන් සුභ සන්ධ්‍යාවක් 5 සේතුන දසම එක FM තරංග මාලා ඔස්සේ හා 5 World හරහා ඔබට විකාශනය වන ඇඩිලේඩ් ලක්හඬ වැඩසටහන සමග රැඳී සිටීමට ඔබට කෙරෙන සුහද ආරාධනාවයි මේ. ඉතින් අදත් වෙන්ද වගේම ඇඩිලේඩ් වල වෙසෙන සියලුම ශ්‍රී ලාංකේය ප්‍රජාවට වැදගත් වන තොරතුරු සුන්දර ගීත ඒ වගේම ප්‍රයෝජනවත් කතා බහක් සමගයි මේ රාත්‍රිය ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් අද ජූලි මාසේ 21 අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ එතන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් මම හිතනවා අද මේ සන්ධ්‍යාවේ ඔබ සමග මේ ගත

අද දින ඇඩිලේඩ් ලක්හඬ ඔබ වෙත තිළිණ කරන සදහම් සිතුවිල්ල ගෙනෙනු ලබන්නේ කථිකාචාර්ය පූජ්‍යපාද නිග්ගහන ඥානින්ද ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික සුපින්වත, මිනිසුන් තුල විවිධාකාර සිත් සිතුවිලි පහළ වෙනවා. මිනිසා සිත් සමුදායක එකතුවක්. මිනිසා සිතුවිලි රැහැන් සමුදායක එකතුවක්. ඒ නිසා ලොව පහළ වෙන මිනිසුන්ට විවිධ සිත් ඇති වෙනවා. සමහර සිත් කුසල සිත්, සමහර සිත් අකුසලයි. සමහර වෙලාවේදී පිං සිත් පහළ වෙනකොට තවත් වෙලාවකදී පව් සිත් පහළ වෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලී සිත් ඇති වෙනකොට අනිත් පැත්තෙන් ලෝභ සහගත සිත් ඇති වෙන්නත් පුළුවන්. මිනිසා ගෙවන හැම ක්ෂණයකම, හැම මොහොතකම මෙන්න මේ වෙනස් වූ සිතුවිලි වලින්, වෙනස් වූ සිත් වලින් යුක්ත වෙනවා. ඒ පහළ කරගන්න සිතට අනුව තමයි පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ. ලෝභ සිතක් නම් පහළ වුණේ පුද්ගලයා ලෝභකම් කරනවා. ද්වේෂ සිතක් නම් පහළ වුණේ පුද්ගලයා තරහින්, වෛරයෙන්, කෝපයෙන් පිරිච්ච කෙනෙක් බවට පත් වෙනවා. පරිත්‍යාගශීලී සිතක් නම් පහළ වුණේ පුද්ගලයා තමා සන්තක බොහෝ දේ පරිත්‍යාග කරනවා. එතකොට එහෙනම් පුද්ගලයාව මෙහෙවන්නේ පුද්ගලයා තුළ ඇතිවන සිත. ඉතින් කාරුණික පින්වත, ඔබට සමහර වෙලාවෙදී ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, රාගයෙන්, මද, මානයෙන්, කුහකකමින්, ඊර්ෂ්‍යාවෙන් සංග්‍රහිත වෙච්ච, එකතු වෙච්ච වල් සිතක් පහළ වෙන්න පුළුවන්. හැබැයි මේ කියන විවිධාකාර වල් සිත් නිසා මුළු ජීවිතේම වල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතයේ සුභවාදී පැත්තක්, ධනාත්මක පැත්තක්, යහපත් පැත්තක් එතන දකින්න නෑ කියන එක. ඒ නිසා ඔබට පුළුවන් වල් සිත් වලින් මිදිලා සිල්වත් වෙන්න. හිතලා බලන්න, වල් සිත් තියෙන එකද හොඳ, සිල්වත් වෙන එකද හොඳ කියලා. ඉතින් කෙනෙකුට පුළුවන් වල් සිත් ඇති කරගෙන ඉන්නත්, හැබැයි කෙනෙකුට පුළුවන් ඒ වල් සිත් මකා දාලා සිල්වත් වෙන්නත්. ඉතින් සිල්වත් ජීවිතයේ කොයිතරම් නම් වටිනවද? ඒ සිල්වත් භාවයටයි අපිපත් වෙන්න ඕනි. සිල්වත් ජීවිතයක් විදිහටයි මේ ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕනි. ඒ නිසා ඔබට අද ඉතාමත්ම කරුණාවෙන් සිහිපත් කරන්නේ වල් සිත් වලින් මිදිලා සිල්වත් වෙන්න කියන එක. ඔබට තෙරුවන් සරණයි.

0: ஆரம்பிக்கிறதுல புனித் பசுமை பெருமை.
1: බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන කැණීම් කරන හෝ නිම කරන ලද ඕනෑම භාණ්ඩයක් ශ්‍රී ලංකාවට අනයනය කිරීම රජය විසින් වහාම ක්‍රියාත්මක කරන පරිදි තහනම් කර තිබෙනවා. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර එය පසුගිය ජූලි මාස 10 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ. මෙම නව රෙගුලාසි යටතේ යම් රටකින් භාණ්ඩ අනයනය කිරීමේදී ඒවා බලහත්කාර ශ්‍රමය යොදාගෙන නිෂ්පාදනය කරහෝ නිමවා නොමැති බවට තහවුරු කිරීම අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැලකිල්ලට ගනිමින් මෙම තහනමට යටත්ව යුතු නිශ්චිත භාණ්ඩ හෝ රටපාල පිළිබඳ අමාත්‍යවරයා විසින් ඉදිරි කාලානුරූපීව නිවේදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි කිරීමේ අරමුණින් දිවයිනේ සෙළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්තුණා. එහිදී රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නිර්ණාත්මක වෙනස්කම් රැසක් ප්‍රකාශයට පත් කිරීමටද පියවර ගැනුණා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මධ්‍යම රාජ්‍යයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාණ නොවී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය මත හදිසි පාලම් මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු ඍජුවම සිදු කිරීමට හැකිවන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනමම මූල්‍ය සංචිතයක් ලබා දෙන බවයි. මීට අමතරව යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමටත් අවිමත් ලෙස අතහර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණ කර ඒවා අවසන් කිරීමටත් රාජ්‍ය සැලසුම් කර තිබෙනවා. මේ අතර වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් බවත් ඔවුන්ට වඩා හොඳ ජීවිතයක් සමාජ වටිනාකමක් හා ගෞරවයක් හිමිකර දීම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘති දෙවනාදීර ආරම්භ කිරීමේ උත්සවයක එක්වීමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් පෙන් කළ ආණ්ඩුව මේ ආණ්ඩුව බවයි.
2: අපේ රටේ ගොවි ජනතාවගේ සමහර කණ්ඩායම් තුල යම් නොසන්සුන්තාවයක් තිබෙන බව විවිධ මාධ්‍යවල වාර්තා කරමින් තිබෙනවා. නේද? නිකන් වීමිල පිළිබඳව ආදි කරුණු පිළිබඳ යම් නොසන්සුන්තාවයක් තිබෙනවා.
3: මේ රටේ ගොවි ජනතාව බලා ගන්න ආණ්ඩුවක් තමයි තමුන්නාන්සලා මැදිහත්ලා ගොඩනගලා තිබෙන්නේ. කිසිදු ආණ්ඩුවක් මේහා ප්‍රමාණයෙන් ගොවි ජනතාව බලාගත්තේ නෑ. මං කියන හේතු කීපයක්. 1. අපි එනකොට පෝරසාන ආධාරයෙන් රුපියල් 15,000යි. අද අපි රුපියල් 30,000ක පෝරසාන ආධාරයක් ලබා දෙනවා. දෙගුණයකින් වැඩි කරලා තිබෙනවා. අපි ඇවිල්ලා දැනට අස්වැන්න නෙලා තියෙන කන්න තුනක විතරයි. මේ කන්න තුනක වී නිෂ්පාදන වෙනකොට අද හාල් වලින් ස්වයං පෝෂිත වෙන තරමටම අපේ වී නිෂ්පාදන වැඩි කරන්න අපේ රටේ ගොවි ජනතාව මැදිහත්ලා වගා කරලා තිබෙනවා. ඒ අපි කරේ විශ්වාසිතවල යම් හාල් ප්‍රමාණයක් පිට රටෙන් ගේන්න අවශ්‍යකම ලැබුණා. හේතුව සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන විශේෂ හාල් ප්‍රභේදයක් තිබෙනවා. ඒ ප්‍රභේදය අපේ රටේ නිෂ්පාදනය කරන්නේ නෑ. ඒ හාල් අපිට පිට රටෙන් ගේන්න වෙලා තියෙනවා. ඒ හාල් විතරයි අපි පිට රටෙන් ගේන්න සැලසුම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි. අපේ වී නිෂ්පාදන අඩු නිසා සහල් වලින් අනිත් නිෂ්පාදන තහනම් කරලා ගැසට් එකක් තිබුණා. අපි පහුගිය දා ඒ ගැසට් එක අයින් කරා. හාල් වලින් වත් විතරක් නෙවෙයි හාල් වලින් අනෙක් නිෂ්පාදනයන්ටත් යන්න පුළුවන් විදිහට හාල් වලද පොළ වැඩි කරන්න ඕන. ඒක බතට විතරක් වෙටි. එනිසා තව අතුරු ආහාර, තව සත්ව ආහාර එතෙන්ටත් අපි යන්න ඕන. තව බියර් නිෂ්පාදන එතෙන්ටත් යන්න ඕන. වැඩියෙන් අපිට හාල් නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි දන්නවා ජපාන් රටේ සහල් වලින් විශාල නිෂ්පාදනය කරනවා. හැබැයි අපි සහල් වලින් බත විතරක් නිෂ්පාදනය කරලා රටබවට පත් වෙලා තිබෙනවා. එතකොට හාල් වැඩි වුණොත් අර්බුද එනවා.
1: මේ අතර ගොවියාගේ කර පිටින් බලයට ආ වත්මන් රජය අද ගොවියාට වී සඳහා ප්‍රමාණවත් මිලක් ලබා දීමට අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා කොළඹ ප්‍රවති උත්සවයකට එක්වෙමින්.
4: දැන් පහුගිය දවසක ගොවි නියෝජිතින් කණ්ඩායමක් අපි හමු. ඒ හමු වෙන අවස්ථාව වෙනකම් වී වලට ලබා දෙන ස්ථාවර මිල ගැසට් කරලා තිබුණේ නැහැ. අපි ගොවි ජනතාව හමු වෙලා මුහුණ දෙන අභියෝග පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයින් පසුව වී අලෙවි මණ්ඩලය නිකුත් කරනවා චක්‍රලේඛයක්. වී වලට ලබා දෙන ස්ථාවර මිල කුමක්ද කියන කාරණාව වීකලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 137ක් වැය වෙනවා කියන කාරණා. මේ කියන්නේ ලාල්කාන්ත ඇමතිතුමා මේ තමයි හැන්සර් වාර්තා. එතුමාම කියනවා 137ක් වැය වෙනවා වී කිලෝවක් නිෂ්පාදනය කරලා. එහෙම කිය කිය ගැසට් එක ගහනවා නාඩු 120ට ගන්න. ඒතර මේ කරුණු පිළිබඳව අපිට ප්‍රශ්න කිරීම තහන. අපේ කටවල් වහන්න උත්සාහ කරනවා. විපක්ෂ නායකවරයාට සහභාගී වෙන්න බෑ. සහභාගී වෙනවා නම් කටවහගෙන නිරීක්ෂකයෙක් හැටියට ඉන්න පුළුවන් කියන කොන්දේසි දාලා තිබෙනවා. අපේ හඬ කාරක සභාව තුළ මර්ධනය කරා. මම කියන්න කැමති මේ රටේ ගොවි ජනතාවට අපි ඔබ වෙනුවෙන් ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් වී වලට ලබා දිය යුතු සාධාරණ ස්ථාවර මිල වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම සටනක්.
1: මේ අතර බොහෝ ප්‍රදේශවල මේමත විට යලකන්නේ වී අස්වනු නෙලී මාරප වී ඇති බැවින් වැඩිම අස්වනු ඇති ප්‍රදේශය ඉලක්ක කර ගැනීමෙන් වී ගබඩා විවෘත කර තිබෙන බව වී අලවි මණ්ඩලය පවසනවා. එහි සභාපති මංජ අංජුල පින්ලන්ද මහතා ප්‍රකාශ කළේ ඒ අනුව දිවෙන පුරා ස්ථාන 143ක පීටි ගබඩාමකින් වීමලදී ගැනීමට තීරණය කර ඇති බවයි. මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් අභිහචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, බන්ධනාගාර සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව රාජ්‍ය අවධානය යොමු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රාජ්‍යයක ලෙස එම ඉල්ලීම් සලකා බලමින් සිටින බවත් මහජනතාවට කඩිනම් සේවාවක් සැපීම සඳහා සියලු නිලධාරීන් කැපයුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා. වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති නියම ව්‍යාපෘතිය සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ අමරසූරිය මෙනවී පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාමින් අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කළා. එහිදී හර්ෂණ රාජකරුණා මාත්‍යවරයා විමසා සිටියේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජය පීවර ගන්නේ දෙයන්නයි.
5: වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කිරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වන මූලික සාකච්ඡාවක් විවිධ ආයතන සම්බන්ධ කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කළ ඇත. එම සාකච්ඡාවේදී දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර පහත කරුණු සම්බන්ධයෙන් විශේෂ වශයෙන් සාකච්ඡා කොට ඇත. වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, 2. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රේන් හෙල්ත් යන සංකල්ප පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කිරීම, සමාජ මාධ්‍ය භාවිතාව ඒ ඩිජිටල් හෙල්ත් කියන එක ගැන උපදෙස් ලබා ගනිමින් එක්ස්පර්ට් කමිටි එකක් පත් කරලා යුනිසෙෆ් එකේ ආධාරත් ඇතුව අපි මේ සාකච්ඡාව අපේ රටට අපේ සන්දර්භයට සුදුසුම ක්‍රියාමාර්ග මොනවද කියන එක ගැන අපි සාකච්ඡා කරමින් ඒක මේ අවුරුද්ද තුළ අපි කැබිනට් එකට ඉදිරිපත් කරන්න තමයි සැලසුම් කළ තියෙන්නේ.
1: භාණ්ඩාගාරයේ පවතින ඊමේල් පද්ධතිය 2019 වසරේ සිට යල් පැන ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කළා. ඒ විදේශ ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතටපත් වීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සිල්වා සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපිරම එහිදී අදහස් පළ කළා. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තුන්වන පාර්ශ්වයක් අතරපත් වීම සයිබර් අපරාධයක් සම්බන්ධ වංචාවක් බවට රාජ්‍ය මුදල් කාරක සභාව නිගමනය කර තිබෙනවා. ඊට අදාළ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සිල්වා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
6: මේකේ ප්‍රධාන නිගමනය වෙන්නේ ගරු කතානායකතුමනි, මේ සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් සිදුවෙච්ච බව පැහැදිලිව පේනවා. ඒ අනුව මහජන මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හොරකම් කරපු බව අපිට මේකෙන් පේනවා. මෙම සයිබර් අපරාධය හා සැබදි වංචාව සිදු කිරීම සඳහා අදාළ ආයතන තුළ කිසියම් අභ්‍යන්තර හවුල්කාරීත්වයක් හෝ කුමන්ත්‍රණයක් පැවතියද යන්න අපරාධ විමර්ශන ඇතුළු නීති බලාත්මක ක්‍රියාවලිය මගින් තීරණය කළ යුතුයි. අපිට පාර්ලිමේන්තුවේ දේදේ කරන්න බෑ. ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය අභ්‍යන්තර පාලන පද්ධතියේ පවතින ක්‍රමානුකූල පිරිහීම සහ යල් පැන ගිය විද්‍යුත් තැපැල්, ඒ කියන්නේ ඊමේල් යටිතල පහසුකම් හේතුවෙන් සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක අවධානම ඉහළ ගොස් ඇති බව කාර්ක සභාව නියමනය කරයි. මේ හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් අසාර්ථකත්වයෙහි ප්‍රතිඵලයකි. අලුතින් පිහිනවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය, ඒ කියන්නේ පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඔෆිස් PDMO වෙත ණය ආපසු ගෙවීමේ කාර්යයන් සංක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය මෙහෙවීම සඳහා පූර්ව නිශ්චිත විමර්ශන කොන්දේසි සහිත ලේඛනයක් නොමැති වීම, පවතින ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් හිඩැස් තවදුරටත් උග්‍ර කළ ප්‍රධාන පාලන අතුපසු වීම. මෙම නිගමන මත පදනම්ව ප්‍රධාන නිර්දේශ කිහිපයක් කාරක සභාව ඉදිරිපත් කරයි. සමස්ත විදේශ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික විගණන කාර්යාලය විසින් වහාම විශේෂ විගණනයක් සිදු කිරීම අත්‍යවශ්‍යය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් රාජ්‍යාංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රචාරක ඒකකය SLCERT නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා හදිසි පියවර ගැනීම සහ මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලීන් මෙහෙවන මූල රෙගුලාසි වහාම ප්‍රතිසංස්කරණය කිරීම මෙයට ඇතුළත් වේ.
1: ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද රජයෙන් ඉල්ලීමක් සිදු කරන බව දෙමළ භාෂිත දේශපාලන පක්ෂ 6ක් ඒකාබද්ධව රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගියදා කොළඹ නුවරදී සාකච්ඡාව මගින් අනතුරුව මාධ්‍යවේද අදහස් පළ කරමින් එම පක්ෂවල නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගේ තමිල් අරසු පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂවල නියෝජිතයන් මෙම හමුවට සහභාගී වුණා. බලයට පත්වීමෙන් වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජාතික ජනබල වේගය ආණ්ඩුව ප්‍රතිඥා දී තිබුණද මේ දක්වා සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් සුමන්දිරන් මහතා එහිදී ප්‍රකාශ කළා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, සිළු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සහ සුළුතරයන් සම්බන්ධයෙන් ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් එම පක්ෂ ඒකගතාවයකට පැමිණ තිබෙනවා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛන හරහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරමින් ඔහුට රුපියල් මිලියන 1 වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ නිකුත් කළ නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ගොනු කළ අභිහාචනය ශ්‍රේ සාධිකරණය විසින් පසුගියදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. කෙසේ වෙතත් අදාළ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම සහ බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණයේ නිකුත් කර තිබූ තහනම් නියෝගය සංශෝධනය කිරීමට ශ්‍රේ සාධිකරණයේ තීරණය කළා. ඒ අනුව තහනම් නියෝගය ග්‍රන්ථයේ ඇතුළත් ටිල්වින් සිල්වා මහතාට අයත් ලේඛන වලට පමණක් සීමා කරනු ලෙසයි ශ්‍රේ සාධිකරණය නියෝග කර ඇත්තේ. අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂයේ විසින් විශ්වාස භංග යෝජනාවක් ගැනීමට සූදානම් වනවා. මිගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මහතාට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමටයි විපක්ෂය තීරණය කර ඇත්තේ. ලෝක සාමදර්ශකයේ කැපිපෙන ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය මගින් නිකුත් කළ 2026 වසර සඳහා ප්‍රකාශයට පත් කළ ගෝලීය සාමදර්ශකයේ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව 67 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පෙර වසරේ ප්‍රති 97 වන ස්ථානයෙන් විශාල පිම්මක් සනිටුහන් කරමින් එසේම දකුණු ආසියාතික කලාපය තුළ ඉහළම ප්‍රතිශතයකින් සාමකාමීත්වය වර්ධනය කරන රට බවටද ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන් වනවා. මෙම කැපිපෙන වර්ධනය සමග දකුණු ආසියාවේ දෙවැනි වඩාත්ම සාමකාමී රට බවට පත්ව ඇති ශ්‍රී ලංකාවයි. ලෝක සාමදර්ශකයේ අනුව දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය බුරුතාණයට හිමිවන අතර නේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි සෙසු කලාපීය රටවලට වඩා ශ්‍රී ලංකාව බෙහෙවින් ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්. එදින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හනින් ලබන සතියේ තමුණු බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුත් පසුබිම.

0: ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේ ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර් සේනත් මහතා මේ සතියෙත් මේ සූදානමින් සිටින්නේ ඔහුගේ සිත රැඳුණු ගීතය ඔබ සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමටයි.
1: නයන් මීට වසර 50කට පමණ ඉහතදී මහාචාර්ය සුනිල් ආර්යරත්න ලියු ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කළ පණ්ඩිත අමරදේවයන් ගැයූ අපූරු ගීතයක් ඔවුන් තිදෙනාටම උපහාර පිණිස අද තෝරා ගන්නට මා අදහස් කළා.

0: కుమర పెట్టికి తులసి విలే నటన బమర పెట్టికి ఇందుదును తెలే కెలన మొనర పెట్టికి
1: රටක් හැටියට ණය ප්‍රමාණය දැන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
2: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
1: පුදුම වැඩන්නේ.
2: රට කරන්න මට බාර දෙන්න.
3: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
4: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබෝන් දුමින්ද.
5: අයබෝන් නයන්.
4: දුමින්ද, අපිට මේ පසුගිය දවස්වල දකින ලැබුණු ප්‍රධානම ප්‍රවතක් හිටපු පොලිස්පතිවරයෙක්ගේ වියෝව මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
5: ඔව්, ඇත්තටම නයන්, හිටපු පොලිස්පති සීඩී වික්‍රමපත්ත මහත්මයාගේ මරණය තමයි ආන්දෝලනාත්මක කාරණයක් වුණේ. සිකුරාදා දිනේ උදේ 7ට විතර පමණ තමයි මේ සිදුවීම සිදු වුණේ. කොහොම වුණත් දැනට වාර්තා වෙන අන්දමට මෙය බොහෝ දුරට සියදිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක කරනවා. තවමත් පරීක්ෂණ කටයුතු අවසන් නැහැ. මොකද පොලිස්පතිවරයා උදෑසන ව්‍යායාම සඳහා ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක, ඒ කියන්නේ පොලිසියටම සම්බන්ධ ආරක්ෂකයාගෙන් එයාගේ වෙපන් එක මොකක්ද කියලා අහලා ඒ වෙපන් එක ඉල්ලගෙන තමයි මේ රිවෝල්වර් වරය ඉල්ලගෙන ඊට පස්සේ ඒක බල බල ඉන්නකොට ඊට පස්සේ වතුර එකක් ගේන්න කියලා ඔහුට කියලා තියෙනවා. ඒ අනුව ඔහු ඇතුළට ගියාට පස්සේ තමයි පපුවට වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණාව තියෙන්නේ. කොහොම වුණත් මේ පොලිස් ප්‍රතිවරයාගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් යම් තවමත් පරීක්ෂණ කටයුතු අවසන් නිගමනය අධිකරණයට ඉදිරිපත් කළා නෑ. ඒක හෙට දිනේ තමයි ඉදිරිපත් වෙන්න නියමිතව තියෙන්නේ. දැනට තියෙන සාක්ෂි සටහන් අනුව විශේෂයෙන්ම ඔහුගේ බිරිඳගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. ඉතින් මේක ඉතා ඔහුගේ පෞද්ගලික කාරණයක් මත, හිත්ඇවුලක් මත සිදුවෙච්ච කාරණයක් කියන කාරණාව තමයි මූලික වශයෙන් තියෙන්නේ. ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන් අධිකරණ කටයුතුත් සිද්ධ වෙන නිසා ඔහු සිත්ඇවුලෙන් සිටියායි කියන කාරණාව බිරිඳ විසින් ප්‍රකාශ කරලා තියෙන බව සඳහන් වෙනවා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ආරක්ෂකයාගේ සාක්ෂිය තමයි මූලික වශයෙන් තියෙන්නේ. මේක නිල වශයෙන් රාජකාරිය සඳහා නිකුත් කරන ලද ගිනිඅවියක් බවට තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම හදයි මරණ පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් තමයි දැනට ලබා දීමක් සිදු වෙලා තියෙන්නේ. ඉතින් හෙට දිනේදී මේ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කෙරෙනවා. විශේෂයෙන්ම සිරුර භූමදානය කිරීමට තමයි අධිකරණයේ පැත්තෙන් ඉදිරිපත් කරුණු ඉදිරිපත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේක සම්බන්ධයෙන් මේ සියදිවි නසා ගැනීමක් නම් ඒ වගේම ඔහු සම්බන්ධයෙන් ඒ නිවසට ආවගිය පුජ්‍යලයෝ ඉන්නවද, එහෙම නැත්නම් වෙනත් කාරණාවක් තිබුණාද කියන කාරණාව පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමට කණ්ඩායම් දෙකක් දාලා තියෙනවා. ඒ වගේම CCTV දර්ශන පවා මේ වන විට පොලිසිය විසින් ලබාගෙන තියෙනවා. කොහොම වුණත් අධිකරණය තමයි අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබෙන්නේ. පොලිසිය දැනට සැක කරන්නේ මේක ඔහු විසින් සියදිවි නසා ගැනීමක් කියන කාරණාව. ප්‍රධාන වශයෙන් මේක නයින් මෙතන තියෙන කාරණාව මේ හිටපු පොලිස්පතිවරයා සියදිවි නසා ගැනීම කියන කාරණාව නෙවෙයි. ඔහු පෞද්ගලික හේතුවක් නිසාද, එහෙම නැත්නම් වෙනත් කාරණා තිබ්බ නිසාද කියන කාරණාව පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන්නට වෙනවා. මොකද විශේෂයෙන්ම මේ පසුගිය කාලයේදී ඇතිවෙච්ච මරණ කීපයක් සිද්ධ වුණා. මේ වගේ අර රුපියල් මිලියන මේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මහබැංකු අධ්‍යක්ෂකවරේ හිටපු අධ්‍යක්ෂකවරයෙක් දිවි නසා ගැනීමක් සිදු කරා. ඒ වගේම කපිල චන්ද්‍රසේකර මහත්තයා සිය දිවි නසා ගැනීමක් කරා. ඉතින් ඒ වගේම මේ ලංකාවේ හිටපු පොලිස්පතිවරයා, ස්පස්තනි පොලිස්පතිවරයා මෙහෙම සිය දිවි නසා ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් මොකද ඔහු යුද්ධ කාලේ හිටපු කෙනෙක්, ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරපු කෙනෙක්, විශාල වශයෙන් පොලිස් ප්‍රතිවිධියට ඉතාම කාර්යක්ෂමව කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙකුත් මේ විදිහට සිය දිවි නසා ගන්නවාය කියන කාරණාව තමයි සමාජයේ විශාල වශයෙන් මේ කතිකාවතකට මතු වෙලා තියෙන ඒ වගේම පසුගිය කාලේ සිදු වෙච්ච අපරාධ සම්බන්ධයෙන්ුත් සහ ඒ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන්ුත් කටයුතු කරන කොහොම වුණත් මොහු පාස්කුතරේට අදාළව යම් යම් කාරණා CID එකට අධිකරණ ඉදිරිපත් කළා කියන බවටත් වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් දීර්ඝ කාලයක් අවුරුදු 3ක් විතර වගේ කාලයක් ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රතිවරයා විදිහට කටයුතු කරා. ඉතින් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව අපිට අවසන් නිගමනයන් ලැබෙන සතියේ විතර වෙන විට අපිට දැනගන්නට හැකි වේවි.
4: දුමින්දි, ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද ලංකාවෙන් දැනගන්න තිබෙන්නේ?
5: කාරණා කීපයක් සඳහන් කර තැහැකි නයන්. විශේෂයෙන්ම මේ දවස්වල ලංකාවේ පැතිරී යන මේ ඩෙංගු වදුර තමයි ප්‍රධාන වශයෙන්ම අපිට සාකච්ඡා කරන්නට වෙන්නේ. දැන් මේ වන විට 75,000ට වැඩි ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් පිරිසක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම මරණ 53ක් වාර්තා වෙලා තිබුණා. සෙන්සුරාදා පැය 24 ඇතුළත මරණ 3ක් වාර්තා වීමක් සිදු වුණා. ඒ වගේම මේ ඩෙංගු අවදානම වැඩිම තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. පසුගිය කාලයේදී 15,596ක්, ඒ කියන්නේ 22.94% විතර වගේ ප්‍රමාණයක් ඩෙංගු වාර්තා වෙලා තියෙනවා. වගේම දෙවනුවට කොළඹ දිස්ත්‍රික්කයේ 14,857ක්, ඒ කියන්නේ 19.95% විතර. ඒ වගේම මාතර 5,223ක්, 7.7%, මහනුවර 4,931ක් වශයෙන්, 6.62% වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීමක් සිදු වෙනවා. ඒ වගේම මේ මහජන සහාය අඩුවීම පිළිබඳව තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය පරීක්ෂකවරු සනාන් කරන්නේ. මේ බත්තර මුල් එක පරිසරයක ඩෙංගු, ඒ කියන්නේ මදුරුවන් මදුරු කීටයන් 25 තැනකින් හමු වෙලා තියෙනවා. අන්නේ එපමණ, ඒ කියන්නේ කිසිම අවධානයක් ලක්ෂෙච්ච නැති තැන් සමහර වෙලාවට තිබෙනවා. ඉතින් එක ස්ථානයකින් තැන් 25කින් මදුරු කීටයෝ හම් වෙනවා කියන්නේ ඒ නිවැසියෝ කිසිම ආකාරයකට ඩෙංගු රෝගය පිළිබඳව සැලකිල්ලක් දැක්වුවේ නැහැ කියන කාරණාව තමයි ඔවුන්ට එරෙහිව චෝදනා විදිහට ලක් කළා තියෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්න තෝනේ මේ සබන් ඇතුරුම් වල නිශ්චිත තොරතුරු, ඒ කියන්නේ සබන් වල ඇතුළත් දේවල්, මේ දේශ හානිකුත් දේවල් නිශ්චිතව ඇතුළත් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැටක් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. විශේෂයෙන්ම ලදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවින් සබන්, කාබෝලික් සබන්, ෂෙඩි සෝදන සබන්, බේකින් බාර් ආදී මේ මුදු සබන් වලට අනිවාර්යයෙන්ම මේ නිශ්චිත එහි අඩංගු කාරණා මොනවද කියන එක පිළිබඳව සඳහන් කරන්න කියලා පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ ගැටක් නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ඒ වගේම නයන් තවත් අවාසනාවන්ත කාරණයක් තමයි මේ අවුරුද්දේ මේ අපි කතා කරන දිනේ වන විට මේ අවුරුද්දේ රියානතුරු ලංකාව පුරා 2,828ක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මෙහි අවාසනාවන්ත තත්ත්වය තමයි මේ රියානතුරු 2,828ෙන් 1,502 පුජ්‍යලයෝ 1,502 ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් වෙනත් රටවල නම් යුද්ධයෙන් මැද පෙරදිග ගත්තොත් එහෙම යුද්ධයෙන් තමයි දිනපතා මේ යන ගණන් අපිට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ මාස 7ක වගේ කාලයකට 1,502 රියානතුරු වලින් මේ යනවා නම් ඒක බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මේ වසරේ පසුගිය වසරට සාපේක්ෂව රියානතුරු වැඩි වීමක් වාර්තා වෙන බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. මේ අතරින් මේ මියගිය 1,502 අතරින් පදිකයින් 508ක්, ඒ වගේම යතුරුපැදිකරුවන් 520ක්. යතුරුපැදිකරුවන් තමයි විශාල වශයෙන්ම මිය ගිහින් තිබෙන්නේ. ඒ වගේම පසු යතුරුපැදිකරුවන් ගත්තොත් එමේ 102ක්, ඒ කියන්නේ සාමාස්‍යයක් විදිහට මෝටර් සයිකල් වලින් ගියොත් එහෙම 622 විතර ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම පාපැදිකරුවන් 102. මේ අතරින් රියතුරන් 124ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. සාමාන්‍ය මගීන් ගත්තොත් එහෙම 143 ජීවිතක්ෂයට පත් වෙච්ච බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම නයන් ගත්තොත් එහෙම හරක්කටාගේ පහසුකම් සැපීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරලා සිටින මේ විජේදාස රාජපක්ෂ මහත්මයාගේ පුත් රක්ෂිත රාජපක්ෂත්, ඒ වගේම සජබ හිටපු හොර්ණ සංවිධායක රංගන ශිල්පී චරිත අබේසිංහත්, සිවිල් ගුවන් සේවා අධිකාරී හිටපු අධ්‍යක්ෂකවරයා ඇතුළු තිදෙනාටගේ නඩුව පසුගිය සතියේ යලි කඳවනු ලැබුවා. ඒ වගේම මොවුන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. නමුත් ඇප ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කරුණු සෑහීමකට පත්ුනේ නැහැ අධිකරණය විසින්. ඒ අනුව ඔවුන් ලබන 26 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ හරක් කතාට ඔහුට ඔහු රක්ෂිත බන්නේ කැඳවුම් නියෝග මත ඉන්නකොට ඔහුට සහන සැලසීමට තමයි මේ කෝටි 50ක් වගේ මුදලක් ඔහුගේ බිරිඳගෙන් ඉල්ලලා ඒක ඊට පස්සේ කෝටි 20ට බස්සලා ඊට පස්සේ කෝටි 12ක් ලබා ගත්තා කියන චෝදනාව තමයි තියෙන්නේ. මේ වන විට හරක් කතාගේ බිරිඳ විසින් ලබා දෙන ලද හඳපට සහ අනෙකුත් ඒ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී ඉදිරිපත් කරා විශේෂයෙන්ම ඉහළ පොලිස් නිලධාරීන් 30 දෙනෙක් මේ මුදල් ගනුදෙනු සහ මේ සම්බන්ධයෙන් සිටින බවට වාර්තා වෙනවා කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ නමකගේ නමකුත් මේ සඳහා ගෑවිලා තියෙනවා. මේ පොලිස් නිලධාරීන්ට මුදල් ලබා දීම කප්පම් මේ අල්ලක් මුදල් ලබා දීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ වාර්තා වෙලා තියෙනවා කියලා. කොහොමුණත් ස්වාමීන් වහන්සේ කවුද කියලා හෙළි වෙලා තිබෙන බව තමයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. කොහොමුණත් මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු නිශ්චිත කර ගැනීමට පරීක්ෂණ පවත්වනවා කියන කාරණාව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අවසාන වශයෙන් නයින් සඳහන් කළොත් LPL ක්‍රිකට් තරගාවලිය මේ සිකුරාදා දිනේදී ආරම්භ වුණා. දිගටම මේ තරගාවලිය පැවැත්වෙනවා. කොහොම වුණත් මේ තරගාවලිය ආරම්භ වීමටත් පෙර තරඟ පාවා දීමකට යෝජනා කළේ යයි ජැෆ්නා කිංස් කණ්ඩායමේ ඉන්දිය ජාතික හවුල්කරු හිමිකරු මන්ජොට් කල්රා සහ ආධාර අනුබල දුන්නේ කියන කාරණාව මත යුවරාජ් පුෂ්පා කියන පුජ්‍යලීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමක් රහස් පොලිසියෙන් සිදු කරනු ලැබුවා. ඔවුන් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරාට පස්සේ මේ දෙදෙනාව ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකට
4: ලබන සතියේ හමුවෙමු. අයිබෝවන්.

දැන් මේ සීත කාලයේ පසුගිය සති කීපය අධික සීතල මං හිතන්නේ අපි සියලු දෙනාට දරන්න සිදු වුණා. ඉතින් මේ සීත කාලයත් එක්ක අපි දන්නවා මේ ලෙඩ රෝග හැදීමේ ප්‍රවණතාවයත් වැඩි. විශේෂයෙන්ම ෆ්ලූ එක වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ ෆ්ලූ එන්නත ලබාගෙන නැත්තම් මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියන මතක් කිරීමක් කරන්න කැමතියි. විශේෂයෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය සමඟ සාකච්ඡා කරන්නට මෙහි ඇති සුදුසුණු සුදුසු බව ඔබට වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය සංකූලතා ඔය මේ අපි ඒ කියන්නේ මේ ඩයබිටීස් එහෙම නැත්නම් හයිපර්ටෙන්ෂන් ඒ වගේ තියෙනවා නම් එහෙම නැත්නම් වයස වැඩි විශේෂයෙන්ම අවුරුදු 65-70ට වැඩි කාණ්ඩයට ඔබ අන්තර්ගත වෙනවා නම් ඉතින් ෆ්ලූ එක හැදීමේ ප්‍රවණතාව වැඩි. ඒ වගේම ෆ්ලූ එක හැදුනන් පස්සේ ඔබට එයින් ඇතිවන පීඩාකාරී තත්ත්වයක් වැඩි නිසා මේ ෆ්ලූ එන්නත ලබා ගැනීමේ වඩාත් මං හිතන්නේ ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරලා ඒ සඳහාත් ඔබේ මතක් අවධානය යොමු කරන්න කියන කාරුණික මතක් කිරීම කරන්නට කැමැති. ඒ වගේම මේ සීත කාලගුණයත් එක්ක මේ පසුගිය දිනවල අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන විශේෂයෙන් මේ උදේ පාන්දර ඔබ රැකියා සඳහා පිටත් වෙලා යනවා නම් එහෙම නැත්නම් දැන් හිට මේ ඊයේ දවසේ පාසල් ආරම්භ කළා. ඉතින් මේ සමග මේ දරුවන් පාසල් එක් කරගෙන යනවා නම් විශේෂයෙන්ම මේ මහා මාර්ගය පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් තියෙනවා මේ මීදුමත් සමග. ඉතින් මේ වගේ අවස්ථාවල මං හිතන්නේ ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් මම මතක් කරන්නම් විශේෂයෙන්ම වේගය අඩු කරන්න ප්‍රමාණවත් දුරක් ඔබට ඉදිරියෙන් තිබෙන වාහනය සමග තබා ගන්න හදිසි අවස්ථාවක බ්‍රේක් කරන්න පුළුවන් මට්ටමට ඉදිරි වාහනය සමග දුරස්ත භාවයක් තබා ගන්න කියන මතක් කරන්න ඕනේ. ඒ වගේම විදුලි පහන් ලිසි ලෙස දැල්වන්න මේ හෙඩ්ලයිට්ස් මම හිතන්නේ හරි වැදගත්. බොහෝ විට අපි දකිනවා මේ පාරේ යනකොට නිතරම වාහන යනවා හෙඩ්ලයිට් සමතක කළ මේ රාත්‍රියාමෙත් යනවා. ඉතින් මේකට මේ ප්‍රධානම හේතුවක් වෙන්නේ මම මේ කල්පනා කළේ මේ විශේෂයෙන්ම මේ අලුත් රථවාහනවල විශාල ප්‍රමාණයෙන් මේ ඩෑෂ්බෝඩ් එකේ ආලෝකමත් වෙන නොයෙකුත් ලයිට් වලින් එළියෙත් මේ LED ලයිට්ස් එහෙම තියෙන නිසා සමහරලාට ඔබ මේ හෙඩ්ලයිට් දාගෙන නැහැ කියන එක අපිට අමතක වෙනවා. ඉතින් මේක අපි කල්පනා කරලා කරන්න ඕනේ වැඩක්. බොහෝ රථවාහනවල දැන් ඔටෝ හෙඩ්ලයිට්ස් තියෙනවා. ඉතින් ඔටෝ හෙඩ්ලයිට්ස් තියෙන වාහනයක ඔබ ඒ ඔටෝ හෙඩ්ලයිට්ස් වලින් යන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒක බලන්න ඒ ඔටෝ හෙඩ්ලයිට්ස් වැටලා තියෙනවද කියන එක. මොකද යම් වෙන කෙනෙක් වාහනේ පාවිච්චි කළා නම් සමහර විට ඒක ඔෆ් කරන්න පුළුවන්. ඉතින් අපි නිරන්තරයෙන්ම මට හිතෙනවා මේ ඒක තමයි වෙනව ඇත්තේ බොහෝ අයට. මොකද මේ මම හිතන විදිහට මේ වෙන්දට වඩා දැන් අපි නිතරම දකිනවා මේ හෙඩ්ලයිට්ස් නැතුව යන වාහන. ඉතින් ඔවුන් මාර්ග අනතුරකට භාජනය වීමේ ප්‍රවණතාවය වැඩි. ඉතින් ඔවුන් අනතුරට පත් වෙන විතර නෙමෙයි ඉතින් අහකින්න කෙනෙකුටත් ඒකෙන් බාධාවක් වෙන්න පුළුවන්. මොකද ඔවුන් ඒ රතිය දැක්කේ නැත්තම්. ඉතින් අපි ඒ නිසා ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මම හිතනවා අද දවසෙත් අපි ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබ සමග මේ බෙදාගත් කරුණු කාරණා රසවත් වෙන්න ඇති, වැදගත් වෙන්න ඇති, ගීත ඔබ රස විඳින්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අද දවසේ මේ ඔබෙන් සමුගෙනටයි සූදානම් වෙන්නේ. ඉතින් ඇඩිලේඩ් සමග ඇඩිලේඩ් ලක්කන සමග එකතු වෙලා හිටපු ඔබ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය අද දවසේ පුද කරන්නට කැමතියි. ඉතින් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව එකට බැඳ තබන සංගීතය, සංස්කෘතිය, මිත්‍රත්වය සහ එකිනෙකාට දක්වන ආදරය මේ තමයි අපේ ඇඩිලේඩ් වල ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අනන්‍යතාවය. ඉතින් මං හිතනවා ඔබේ පවුලටත් සෞඛ්‍ය සතුට හා සාර්ථකත්වය පිරුණු සුන්දර සතියක් වෙයි කියන ප්‍රාර්ථනාව ගෙනෙන්න කැමතියි. ඉතින් අදත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා සියලු දිනාටම සුවදායක සතියකට ආසිරි. එහෙමනම් ලබන සතියේ නැවත හමු වෙමු. ආයුබෝවන්.